ඒ නංකී ජුවාලම් තේ ඒ දෝලන්නේ සේංගී පුටොත් අලු සබං පත් පුදුසුප පතුවේනේ මං නංසෙන් සූපුවාබං ඒ තොදලුනේ පුතං උතොත් අදා ප්‍රං මිර්ජංවන් පුතං ඒ නෙරිකෙන් තිරිපුතං තෙක්ලොංලි නං බං ලදක් උවියලුන් පින්සෝල පැනලොසොත්තුම් කෙලුන්තා තෙොත් ඉසිවත් ලබෙන් කබොන්තා අතෙන් නංතා ඉසිවත් බොන්තා සරලුන් ලපෙන් පොරොමලුන් කිලුන් අහුත් පින්සෝල පැනලොසොත්තුම් අත්තෙොත් කිපෙක්දු පොරොමලුන් කිලුන් අහුත් සරතෙොත් ලපෙන් සපිමරතෙොත් පෙක්යම් සර් අතෙොත්කේ අජිර් තින්තා අකෙ පෙක්දු සිතා සර් පිමරතෙොත්කේ කචාර් හි අතෙොත් ඉසිවත් අසොන් සී තෙක්ලොන් කාර්බියතුම් අතෙන්කේ කචාර් හි අතෙොත්කේ ලුන් ජුනු මතෙ කයිකේ ඒ කිලුන් අලුන් කලි ලපුසොන් පුඩා සිතා අතෙොත් අජත් පෙන්ලෙ ලුන් සිතා කෙ පං පජිර් මිදම් අලම් තෙසි යුනු යුමේ මතෙ ලුන් නොලුන් මේ පුතා පුඩම් නයි පොරොමලුන්කේ සරලුන් පෙන් සොත් පිමරලුන්තා පුඩක් ঠাকলো বন্তা আলো সোত মার আতুম কেলুনজি আহুত কামনো আহুত আসন ও এ পো মাতে ও এ পে পুপন পেদাত নাংপো আদাম আসার কাংথুর আলুন সার পিন পোয়াত তেওত পেন আলো সমারা তেওত পেনতা লাপুসন লুন মে সার পিমারাত আতে অত লাপু হলো সি